හරයෝ නිසා ඉමසිනා එම ගියයි දෙනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩෙනෙබේ නකොනු හෝ සබෙදොරියා

හරයෝයිසා ඉම ජීනා එම ගියයිඩ නෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

හරයෝයිසා ඉම ජීන එම ගියයිඩ නෙබේ මතනෙක් තේබෙස් සන්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.